ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. සුබම සුබ සන්ධ්‍යාවක්. සත්සරරාව මියුරු ගීතාවලිය සමග එකතු වෙන ඔබ සැමට OFM 105.4 ඔස්සේ නැත්නම් ටාකෝ ඇක්සස් රේඩියෝ 105.4 ඔස්සේ හෝ සජීවී අන්තර්ජාලය ඔස්සේ ඉතින් අසා සිටිනවා නිව්සීලන්තයෙන්, ඒ වගේම යාබද ඔස්ට්‍රේලියාවෙන්, ශ්‍රී ලංකාවෙන් වගේම සතර දිග්භාගයෙන්ම ලෝකේ සත්සරරාව අදත් අවසරයි ඔබේ නිවසට ගොඩවදින්නට මියුරුතම ගී සමුච්චයක් රැගෙන සත්සරරාව තුලින්.

ශ්‍රී ලංකයේ සිනමාවේ මහා පෙම්වතෙක් හිටියා නම් ඒ ඉතිං විජය කුමාරතුංගයන් තමයි. ඉතිං ඔහුගේ රංගන ප්‍රතිභාව වගේම ගායන ප්‍රතිභාවත් අති විශිෂ්ටයි. ඉතාමත්ම ලයානිත ආදරණීය හඬකින් ගී ගැයූ ගායකයෙක්, නළුවෙක් වුණු ගායකයෙක්. ඉතිං විජයට කලින් මේ පෙම්වතා ලෙස කිරුළ දරාගෙන හිටියා ගාමිණී, ගාමිණී ෆොන්සේක. ඉතිං ඔහුගේ තැන ගන්නට සමත් වුණා විජය. මා හිතන්නේ ඉන් පසුව ශ්‍රී ලංකේ සිනමාවේ එවන් පෙම්වතෙක් බිහි වුණේ නැහැ අද දක්වාම. කවුරු හරි ඔබගේ මතකයට එහෙම කෙනෙක් නැගෙනවා නම් දන්නවලා එවන්න අපිට. ගාමිණීට සහ විජයට පසු බිහි වුණු ශ්‍රී ලාංකේය සිනමාවේ එහා සමාන ජනප්‍රියත්වයක් තිබුණු, එහා සමාන ප්‍රතිභාවක් තිබුණු පෙම්වතෙක්. ඉතින් ඔහු අපිට අකාලේ අහිමිව ගියා. ඔහුගේ හඬ නිහඬ වුණා. අන්න ඒ විදිහට ඉතින් මේ ගීත හුඟක් වෙලාවට ඇහෙන්නට නැතුව ඇති, ඇහෙන්නේ නැතුව ඇති. ඉතින් අපේ අරමුණ තමයි ඔබට නොඇසුණු, ඔබට නිතර නැසුණු ගීත ඔබට ඉදිරිපත් කිරීමට. උපන්දින සුබ පැතුමක් පුදන්නට තිබෙනවා. ඉතින් අද දින උපන්දිනය සමරනවා බදුල්ල මහරෝහලේ ජ්‍යෙෂ්ඨ බෞද්ධ චිකිත්සක දුමින්ද රඹුක්වැල්ල මහතා. ඉතින් සුබ උපන්දිනයක් පතනවා බෞද්ධ චිකිත්සක විදුහලේ 27 වන කණ්ඩායමේ සියලු දෙනාත්, අනිත් ඔහුගේ නැහිත මිත්තන් සියලු දෙනාත් එකතුව ඉතාමත්ම සුබ උපන්දිනයකට ආසිරි වේවායි පතනවා. දුමින්ද රඹුක්වැල්ල මහතාට තිලින කරමින් මෙන්න මේ මියුරු.

ගීතය ගැයන්නේ බිරිඳ වෙනුවෙන්. බිරිඳවරුන් වෙනුවෙන් ලියවුණු ගීතත් හරි අඩුයි ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ. නමුත් මේ බිරිඳට ගැයෙන බිරිඳ වෙනුවෙන් ගැයෙන ගීතය තුලින් මතුවෙන්නේ මවුගුණ. ඉතින් දෙවනි මව වුණු, එහෙම නැත්නම් දෙවනි මවක් වුණු බිරිඳක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. ඒ ගීතයේ පද පෙළ හරිම සුන්දරයි, හරිම විශිෂ්ටයි. ඉතාමත් ගැඹුරින් ගැඹුරට රස විඳින්නට පුළුවන්. ඉතින් ගීතේ ගැයුණේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හෙළේ මහා ගාන්ධර්වයාණන් අතින්. ගීතේ පිදුනේ අද උපන්දිනය සමරන දුවින්ද රඹුක්වැල්ල අපේ සහෘදයාණන්ට ලංකාවේ බදුල්ල නගරයේ සිට. ඉතින් ඔහොම බිරිඳට ගීත බිරිඳ වෙනුවෙන් ගීත ගැයෙනකොට ඉතාමත්ම අභිනන්දනීය ගීත ගැයෙනකොට, ආශිර්වාදාත්මක ගීත ගැයෙනකොට මෙන්න මේ වගේ සිද්ධීනුත් වෙනවා. ඉතින් හැලැප්පීම් පිළිබඳ ගීතත් ලියවිලා තියෙනවා. ඒ ගීතයකුත් අහලා බලමු ශ්‍රී ලාංකේය ගීත.

චිත්‍රය ගත්තහම ඉතින් විවිධාකාරයේ විවිධ පැතිකඩවලින් විවිධ කෝණවලින් විවිධ සිද්ධි අලලා ලියවුණු ගීත බොහොමයක් තියෙනවා. මේත් ඒ වගේ එකක්. ඉතින් ගීතයට පදනම් වෙනවා සිද්ධියක්. ඒ සිද්ධිය පදනම් වෙලා ඇති වෙන නෝක්කාඩුව තමයි මේ ගීතයේ තියෙන්නේ.

මිල්ටන් මල්වාරච්චි එහෙම කියනකොට සනන් අන්දසිරි මෙන්න මේ වගේ කියනවා. ඒ ටිකක් ඒ හා සමානම ගීතයක් බලමු.

විං ඔබේ සිතත් මගේ සිතත් දෙකම එකක් කල අපට රහස් නැත මුවගුළුලාගෙන සිටිනපා කියල තමයි ඒ ගීතය කිව්වේ. ශ්‍රී ලංකීය ගීත ක්ෂේත්‍රයේ මහා හඬ පෞරුෂයක් සනන්ද සිරි ශූරීන් විසින්. ඒ වගේම මිල්ටන් කලින් කිව්වේ කියනු එපා බොරු කියනු එපා මා රවටන්නට හඬනු එපා කියලා. බලන්න ඉතින් මේ ගීතවල තියෙන අපූර්වත්වය. මේ ගීත බිහි වුණේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ 1970-80 දශකයන්වල, කියන්නේ මේ ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය ගීත සාහිත්‍ය පැත්තෙන් ගත්තත්, සංගීත පැත්තෙන් ගත්තත්, හඬ පෞරුෂ පැත්තෙන් ගත්තත් අති විශිෂ්ට සුසංයෝගයන් සහිතව බිහි වුණු ගීත අප වෙත දායාද වුණු දශක තුන තමයි ඒ. ඉතින් ඒ දශකවල ගීත තමයි අප සත්සරණාවේ තුලින් ඔබට පිරිනමන්නේ. ඇයි ඒ ගීත නිතර නැසෙන නිසා සමහර විට ඔබට නැසුණු ගීතත් වෙන්නට පුළුවන් ඇති. ඇසුණු ගීතයක් නම් ගීතේ සමග යන්නට පුළුවන් අතීතයේ ගීතයේ ලියවුණු ගීතයේ ප්‍රචාරය වුණු කාලවකවානුවට. සමහර විට ගීතයක් හා බැඳුණු අත්දැකීම් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ අත්දැකීම් වලට යන්න දෙන්න තමයි අත්දැකීම් තුලට කිඳා බසින්නටත් පුළුවන් මේ ගීත තුලින්. ඔබගේ මතකයේ එසේ නැත්නම් අතීත කාමය අවසන්නට පුළුවන් මේ ගීත තුලින්. වෙලාව 5:07:23 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙන එන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් මේ සත්සරණාව මියුරු ගීතාවලිය ගුවනට මුසුවන්නේ නව ශ්‍රීලන්තයේ ඩනීඩින් නගරයේ සිට මේ වෙලාවේ. ඉතින් හරිම සීත කාල ගුණයක් තමයි ඩනීඩින් නගරයේ තියෙන්නේ. උෂ්ණත්වය සටහන් වෙන්නේ සෙල්සියස් අංශක 6ක් විදිහට.

ශ්‍රීලංකේ ගීත ක්ෂේත්‍රයේ තවත් සුසංයෝගයක් තමයි වික්ටර් රත්නායකයන් සහ ප්‍රේමකීර්ති දි අල්විස් කියන්නේ. ඉතින් ප්‍රේමකීර්ති අතින් ලියවුණු ගීත බොහොමයක් ගැයුණි වික්ටර්ගේ හඬින්. කළුසුදු මගේ ප්‍රේමයට උඹෙන් වර්ණ ඉල්ලුවෙමි, එක්වර එක සිනහවක් වෙනුවෙන් කඳුළු සාගරයක ඇස්මා ගිල්ලුවෙමි, පපුවට සැරෙන් පහරක් ගසා හුස්ම යනකන් උඹ හෙල්ලුවෙමි. උහුලන්න බැරිම තැන හදවත ඉරක් සේවිස් වලා අහස මැද එල්ලුවෙමි. ප්‍රබුද්ධ සේකර පිටින් උපුටා ගන්නේ දිනුක් දිල්ෂාන්ගේ පබැඳුමක්.

අතීතයට පියමනින්නට තියෙන හොඳම කවුලුවක් හොඳම මාවතක් තමයි ගීතය. ඉතින් මෙවැනි ගීතයක් ඔබ සවනත වැකෙනකොටම ඔබ යනවා ඇති අතීතයට. මේ ගීතය හා සබැඳුණු අතීතය නම් ටෙලි නාට්‍යයක්. ඉතින් දල රළ පෙළ ටෙලි නාට්‍යය. ඉතින් ඔබ කුමන වයසක හිටියත් මේ ටෙලි නාට්‍ය ප්‍රචාරය වුණු කාලේ, මේ ගීතය ප්‍රචාරය වුණු කාලේ මෙවැනි ගීතයක් ඇහෙනකොට ඒ හා සම්බන්ධ අතීතයට ඔබ නිතැතින්ම යනවා ඇති. ඉතින් අපේ කාලේ අතීතය ගැන කියනකොට මතක් කරනකොට අහනකොට පසුපසට ගිහින් බලනකොට මෙන්න මේ වගේ සිද්ධි බොහොමයක් තියෙනවා ඒ අතීතයේ.

ග්‍රාමීය යෞවනයෙකුගේත වයසෙන් මදක් බාල ගැමි යෞවනියකගේත් මෝදුවෙන ප්‍රේමය මේ ලස්සන දේවල් තියෙනවා කන්ද පිරිමැද පුරහඳ පායගෙන එනවා. ඒත් ඉතින් දැම්ම මඟ බැහැලා කොහොමද වන්දනාවක යන්නේ? හරි අපූරු උපබැඳුමක් මතකයට නැගෙනවා ඇති. ඉතින් පියමනිනවා ඇති ඔබත් අතීතයට මේ ගීත සමගින් ඇසෙන වාරයක් පාසා.

ගෙනෙන්නට නම් මල් නිබුල සිංහලයන්ගේ හඬ හැර මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ වෙනත් හඬක්. ඉතින් මේ ගීතේ ඒ ශෝකී රසේ ශෝකී ස්වරය වියලි කලාපයක් ඒ වගේ අමුතුම චිත්තරූපම වෙනවා. කවදාවත් විෂුවල් එකක් නොහැදුණු ගීතයක් චිත්තරූප පමණක්ම අදටත් මැවෙන ගීතයක්. සමහර විට ඔබ මේ ගීතය අසන්නට නැතුව ඇති. මේ ගීතය අඩංගුනේ 1990 දශකයේ පමණ 90 දශකයේ මුල් භාගයේ මගේ මතකයේ හැටියට බිහි වූ සුසුමක රාවේ නම් ඉතාමත්ම මියුරු ගීත රැසක් මාලනී බුලසිංහලයන්ගේ අඩංගු කැසට් පටයක. මේ ගීතේ හොයමින් ඉන්න වෙලාවක හොයමින් ඉන්නකොට තමයි ළඟකදී මට ගීතය හමුුණේ. සුසුමක රාවේ කැසට් පටේ තවත් සමහර ගීත තිබුණා අදටත් මට මම හොයමින් ඉන්න. ඉතින් හමුුණොත් ඒවත් ඉදිරියට දාන්නම්. අනිත් කාරණා තමයි මේකේ මේ යුග ගායනයට එක්ුණේ කවුද කියන එක. ඒ දිනවල ඉඳම්ම තිබුණු පැනයක් මගේ මතකයට කැසට් පටේ සඳහනක් තිබුණ නැතුව හෝ ඒ කැසට් පටේ කවරය තිබුණ නැතුව කොහොම හරි හොයාගන්න බැරුව හිටියා. හිතමින් හිටියේ රූකාන්ත දෝ කියලත්. නමුත් විජේරත්න වේරගොඩ නම් ශිල්පියෙක් තමයි මේ ගීතේ යුග ගායනයට එක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගීතේ දැන් අන්තර්ජාලයේ YouTube ඔස්සේ ඔබට අසන්නට පුළුවන්. නියං කොබෙයෝ කියලා අහන්නට පුළුවන්. හරිම අපූරු හරිම මියුරු ගීතයක් මේ. කාලය කෙමෙන් කෙමෙන් ගත වෙයි යනවා. වේලාව පස්වරු 7:42. මේ ඔබ සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සර රාව මියුරු ගීතාවලිය සමගයි. සත්සර රාව මියුරු ගීතාවලිය සෑම බදාදාමකම රාත්‍රී 7 සිට 8 දක්වා සජීවීව ගුවනට මුසු වෙනවා. ඒ වගේම මෙහි නැවත විකාශයක් ඔබට අසන්නට පුළුවන් සෑම අඟහරුවාදා දිනකම. වැඩසටහනෙන් පසු එන අඟහරුවාදා දිනකම උදෑසන 10:00 සිට 11:00 දක්වා.

ලෙංචිනා ඇති වැඩ කළා. දැන් ගෙදර යන් කළුවර වෙලා. ඉතින් හතර වටේ හොඳටම කළුවරයි. පොසන් පුරහඳත් පායලා තියෙනවා හරිම අලංකාර විදියට අහසේ. ඉතින් ගෙදර යන්න කාලය හරි. කොහොම නමුත් විඩාවර දවසක අවසානයේ අද මා ඔබ වෙත රැගෙන ආමියුරුගී සමුච්චය ඔබේ ගත සිත නිවාලන්නට ඇති. ඉතින් ලබන සතියේත් මේ වෙලාවටම කිව්වේ හරියටම රාත්‍රී 7:00 කණිසම වදින වෙලාවට සත්සරරාව මියුරු ගීතාවලිය සමගින් ඉතාමත් මියුරු ගී සමුච්චයක් රැගෙන ඔබ හමුවට එනවා නොවරදීම. එතෙක් ඔබෙන් සමුගෙන යන්නම් ඔබට සුබ රාත්‍රියක්. ඒ වගේම හෙටින් එළඹෙන සතිය සුබ සතියක් වේවායි පතමින්.